සුගින් සරිනං උඩඩතයෙද මනුවාසිදඩවතං පිනං බලුබං රුම්පුවත් බකාඩ ගොුවත් අබාචබෝ ඔත් අබකතේ.